වගැ මීහු නිකමැති වෙගෙන්වා මීහුන්න බුණුවේ තියබෑ මීහුන්නා හමය තෙදුමගු අවුම ෆහු එ තෙදුමගුන් තියබෑ මීහුන් එක්කිබා කුරී තිමමන් හියේ අධිකියත්ත තියබෑ මීහුන්නේ කුක්කුරා බයකුකම්ගා වීමුවේ.

අධි නිකමැති වගෙන්වා මීහුන් බොඩාවගෙ මීහුන්න බුණුවේ අධි කියෙත්ත එයි තියබෑ මීහුන්ගේ රයා දුවාලුගේ මකරෙ එයි අල්ලෝහත් තිමම්මෙන් කාෆිරුවේ අධි එකලාන්ගේ ශරීකුන් තකෙල්ලුම තියබෑ මීහුන් තිමම් මෙන්නං අමුරු කොළ හිඳෙ අධි ඒවරෙන් අජාබ දුම් හිඳු එකමුගේ මච්චන් හිතාමකෝ එකං වංහනා කුළවුවේ අධි කාෆිරු මීහුන්ගේ කඳුරාතවුග තිමන් රස්කලාන්ගේ කස්තලත ලෙව්වීමේ ෆහෙ ඒවරෙන් අමල් කුරමුන් ගෙන්දිය ගොතම් මෙනුවී ඒවරෙන්න ජජා ලිබේනෙහියේ.

එරශෙක්ගාති විත්තනවස්කම්ග හද්දු ෆහන අලාෆාවා මීහුන් තිමම්මෙන් මිතිබී තිය රසූලුන් එකමකාගෙන් ෆොනුවෙවි කමක හමකශවරුන් කාෆිරු වෙගෙන්නේ නුබුනා එවවෙස් රශක බිරුවෙරි කම්ග හබරු දෙව්වා රසූලක් තිමන් රස්කලාන්ගේ නුෆනුවමේ.

ගඩුව පොරි ලේත දමාලා පොරි ලේ ගඩුකොළො එෙන්න බයින් හල්තක ස්ටෙන්ටෙල් ලබ්වා මීහ වගුතුන් වර බොඩතන් රිස්කු කුඩවේ අධි පුරාණ සලාමෙක්කුර. අහර කොළගොන්ම ගෑක් ගඩක මිහදනී ඉනිශෙල් ඩේස් 800 මිහර වොලියම් 1100 අද මියහරුගේ ට්‍රෙන්ඩ් හොරි මියවරෙස් මච්චන් හිපාවා මේ ගෙතරෙන් ගෑක් ගඩක 700-800 එන්ජෝප්ලාස්ටි හෙදේ අන් අල්ගොන්මෙන්ගේ ගින එන්ජෝප්ලාස්ටියකි මල්ටිවෙසල් මානයකි එම්මනාර එක වර ගිනනාරගේ බෑවර බ්ලොක් එෆ්ආර හුළුවනි මිගොතුන් මීගේ ඩේටත්තර බලන්න අහරකු එමර්ජෙන්සීකෝ අල්ගොන් මෙන්න ගෑක් ගඩක සතේකයා සතෙක් ෆන්සාහා දේතරේ emergency procedures hede ei ek heart attack ek emergency ko de proba no ni balloon angioplasty yaki mizamanu ga cardiology ga evidence a ekko alugun men center ge practice badalum annakam ga bodu hekke ei furatama kolu fashar mi fennani vara kudi kudi number e fahum mi fennani vara boda number ta ithuru mundawa eti reflect wani miharu ge cardiology guidelines a mi miharu ge technology evolve mun annatan අලුවන්මෙන් හදා කෙත්ලෙබ්ගේ ගින එන්ජෝප්ලාස්ටී තකකි ගෑගණඩක 40% මානයකි සතේක පේෂන්ටුන්ගේ හදාසියා 40%කි කොම්මෙස් කහල කොම්පලෙක්ස් එනටොමියන් නෝනි කොම්මෙස් කොම්පලෙක්ස් කමෙන් හුන්න පේෂන්ටුන් තකකේ එහ ඔන් එවරේජ්කු අලුවන්මෙන්ගේ 40%කි කොම්පලෙක්ස් පීසියේ කොම්පලෙක්ස් පීසියේකි හිතුගේ මෑනාරු කෆිහි හුරහි නෝනි 70% බ්ලොක් වෙව වර ගිනදු හුන්න බ්ලොක් ත නෝනි කුරින් ස්ටෙන්ට් ලබ්වාෆ එච් හිත බ්ලොක් වෙගේ මිගොත අලුම්නෙන් හදා එන්ජෝප්ලාස්ටිස් මී ඒගේ කොඩ කොඩ ටෙක්නිකල් ඩීටේල් මිගොතන් අලුම්න එම්මේ ගිනන් ෆාහන් කුරණි ගෑගණක අහරකු හද්දිහයා සතේකයා දෙමෙදු හිතුගේ මෑනාරුගො එන්ජෝප්ලාස්ටි හෙදු මිහාරුගේ ඩේටා කොම්මසරක ඉවොල්වම ගන්නාති වී කෙන් ඕල්සෝ සේ දට් දිස් ඕල්සෝ ෂෝස් ද ඩේටා දට් වී රික්වයර් ආ කාඩියක් සර්ජරිස් සර්ජන්ස් ප්‍රෙසන්ස් හියර් ඒ මෑනාරකි මිසාක හකුරු හොරෙෆ තින්නාරුග බ්ලොක් හොරෙජ්ජා ෆස් චොයිසක වාණි කාඩි බයිපස් සර්ජරි දෙම් මිහිරි මිසාදක අලුගමන සෙන්ටර්ක ෆහරු රංජේ එස්සබෙබෙ රාජ්‍යයේ හැම එකනි රෙගියුලර් රෝටයිබ්ලේෂන් හදාතනකි IGMH මේ රෝටයිබ්ලේෂන් එකේ හිතුගේ ලේහොලිත වර ආදා හිලාෆ හරුවෙ ෆහුන්නන් හාදතෙක්ග ස්ටෙන්ට් ත ෆොලා කොන්නුලෙවේ නෝනි ෆුප්පාහම ක්‍රොස් නුකුරෙවේ එච්චේ මේක තීරියගෙන කොඩ කොඩ ඇනිමේෂන් උන් එෆෙන්න ගොත අස්ලෝ ඒ ඩයමන්ඩ් බාය මීත ගෑග් ගඩක සතේක අඩ්ඩිහ නෝනි 200 හාස් RPM ග රොටේට් වමන් දානි එහම එකල වුඩ් ඩ්‍රිල් කුරයර් මේ වුඩ් ඩස්ට් ෆෝල් වා ගොත හිතුගේ ලේහොලේව සේති බුරාගෙන් දාන ඒක සබම් විඳුග මස්සල් ජෙහුමා පේෂන්ට් අන්ස්ටේබල් උමා BPM මිකමකි චැලෙන්ජින් කම අද අලගොණුමෙන් ටීම් වර බොඩ මිකමක හේනිෆ තිබි කමක වාතිව අලගොණුමෙන් මෙදනි රෙගියුලර්ක මිකම් තාරෆ් කුරි 2017 ඒක ෆහුන් ඒරු බෙක්ලොග් ක්ලියර් වෙෆ කොවිඩ් අයකො නම්බර්ස් දව්වෙෆ මිහර අලගොණුමෙන් ලෝකල් එක්ස්පර්ටිස් බිල්ඩ් අප් වමන් දාවරක ෆහුගේ ඩේට් දෙහස් ෆන්සවිහුගේ ඩේටා මියහරුගේ ෆස් 6 මන්ත්ස්ක ඕල්රෙඩි අලගුණම මීන්නනි ක්‍රොස් කොල්ලාෆා එහේ මීන් මේ දක්වාදනි ලෝකල් කොම්ප්ලෙක්සිටිය ලෝකල් ඩොක්ටර්ස්ගේ ස්කිල්ස් ඉම්ප්‍රූව් වමන් දාවර දැන් හිතුගේ අලගුණමෙන් රාජ්‍යයේග කෙත්ලෙබෙග් රෙගියුලර් බේසිස්කෝ දුනියගේ ස්ටෑන්ඩර්ඩ් තක FM වර හිතුගේ ලේවහොල ස්කේන් කොගෙන් හදා හැම එකනි කෙත්ලෙබකි අලුම්නන් කෙත්ලෙබ් මිගොතුන් ඉන්ට්‍රවස්කුල අල්ට්‍රසවුන්ඩ් එකේ හිතුගේ ලේහොලිය මේ ෆෙන්ඩනි නරෙග්ගම අතින් කැමරාවෙන් මිෆොනවනි ස්කේන් මැෂින් හැම හිතුගේ ස්කේන් ෆෙන්නහෙන් අලුමන්න හිතුගේ ලේහොලියගේ එකී ලේයර් තක සර්වි ජහා ෆොන්ඩ පර්සන්ට් තක එත ඒරියා එහෙම් වි මල්ගොනන් වර ටෙක්නිකලි වර සයන්ටිෆිකලි ප්‍රූවන් ඇකියුරේට් සයිස් තක එක්ක ට්‍රීට් කරවේ අනෙක එවිඩෙන්ස් බේස්කෝ මිසාලක එන්ජෝග්‍රාම වෙච්ච එකක පොඩ ෆාන් 80% අනෙක පොඩ ෆාන් 60% එක මීග නම්බර්ස් තන් හුරීම ඉන්ට ඔබ්සර්ව වේරියබිලිටි එවස් නීන්නානේ එන් මියකි එක්කල ඔන් ෆොලෝ අප් ගින දවස වයර හાર્ට් ෆේලියර් හાર્ට් ඇටැක් සා මිහුරියා එච්චක බිනාකෝගින් හෙදිපව ගයිඩ්ලයින් බේස්ඩ් එච්චිතකේ OCT යකී හැමයි මේ අයවස්ගේ කුලපෝ මේස් දෙන්නේ එක කුෂකන් නොවන එකමක මේක එක කුලවමුගේ ඉතුරුන් රිසොලියුෂන් මේ අල්ට්‍රා HD කහල ගොතකම් මෙදෙන අයවස් ක රිසොලියුෂන් මා ෆක්කාවෙෆ කැල්සියම් ගේ ඩෙප්ත් අල්ගොමන මා බඩ ඇප්‍රීෂিয়েට් කරවන අනෙක් කස්ටෙන්ට තක සෙල්ලා මිසල් කල්ගොන මේ දක්කාෆ මීන ස්ථානේ ඉමේජ් යකි සෙන්ට ලෙව්වම ෆෝ ස්ටෙන්ට ගේ හොළුවේ ෆල්ගොන වෙන්න ඉන් මිනකි එම් ෆොරිහමක 70% ඕපන් වෙජ්ජතෝ 120% තෝ 80% තෝ මිසක 70% වර දවජ්ජ අනකවස් බලුන් කොෆනෝණ එහෙම වසීලත බේනකෝගෙන් ස්ටෙන්ට් ඉතර ෆුලා කරන් ජේන එහෙන්නුනියා මුස්තක්බල්ක ස්ටෙන්ට් රිබ්ලොකේට් චාන්ස් නෝණි කොම්ප්ලිකේෂන් ගේ චාන්සස් බඩුව මුන්දාන

අල්වාශ ඒ වාවදක් කඩ අලුවාෆාවා දුවහෙ තියබෑ මීහුන්න වේ. ඒ දුවහවුර එම් මෙ හිදු කොළකක් වෙස් තියබෑ මීහුන්නක ලහෙෙන් නුකරවාහුටේ අදි ඉහෙවෙස් නුමෙකුරවාහුටේ.

නිකමැති වෙගෙන්වා මීහුන්න බුණුවේ තියබෑ මීහුන්නා හමය තෙදුමගු අවුම ෆහු එ තෙදුමගුන් තියබෑ මීහුන් එක්කිබා කුරී තිමම්මෙන් හියේ අධිකියත්ත තියබෑ මීහුන්නේ කුක්කුරා බයකුකම්ගා වීමුවේ.

අදි නිකමැති වගෙන්වා මීහු බොඩාවගෙ මීහුන්න බුණුවේ අදි කියෙත්ත එයි තියබෑ මීහුන්ගේ රයා දුවාලුගෙ මකරෙ එයි අල්ලෝහත් තිමම්මෙන් කාෆිරුවේ අදි එකලාන්ගේ ශරීකුන් තකෙල්ලුම තියබෑ මීහුන් තිමම් මෙන්නං අමුරු කොළ හිඳෙ අදි ඒවරෙන් අජාබ දුම් හිඳු එකමුගේ මච්චන් හිතාමකෝ එකං වංහනා කුළ වූවේ අදි කාෆිරු මීහුන්ගේ කඳුරාතවුග තිමන් රස්කලාන්ගේ කස්තලත ලෙබ්වීමේ ෆහෙ ඒවරෙන් අමල් කුරමුන් ගෙන්දිය ගොතම් මෙනුවී ඒවරෙන්න ජජා ලිබේනෙහියේ.

එරශෙක්ගාති බි තනවස්කම්ගා හද්දු ෆහන අලාෆාවා මීහුන් තිමම්මෙන් මිතිබී තිය රසූලුන් එකමකාගෙන් ෆොනුවෙවි කමක හමකශවරුන් කාෆිරු වෙගෙන්නේ නුබුනා එව්වෙස් රශක බිරුවෙරි කම්ග හබරු දෙව්වා රසූලක් තිමන් රස්කලාන්ගේ නුෆනුවමේ.

අධිතිමන් රස්කලාන්ගේ ආයත්තකාමෙදු දෙකොළු හදම් මසක කුරා මීහුන් දන්නාශ එවුරෙන් අජාබ්ගේ තෙරයන් හාලරු කුරවානෙතේ.

අධි එවරෙන්න්න තිමන් රස් කලාන්ගේ ආයත්ත බයාම්වැගෙන්වා ගොතුග කියා දෙවා හිදු එවරෙම්බුණෙති. තියබෑමීහුන්ගේ කාබෆයින් අලුකංකොන් උළුණු තකෙතින්. තියබෑමීහුන් එක්කිබා කුරුම පස්තු කොග්ගෙන් උඩේ මීහැවකම්ගා මෙනුවී. මීනා එබහි රසූලාන් වේ අධි එවරෙම් බුණෙති. අමිල්ලයන් උපද්දා ෆාවා දොගෙක්කම්ගා මෙනුවී. මි කුරවාන් වේ අධි එවරෙන්න්න හක්කු කුරවාන් ආහිදු එ කුරවානාමෙදු කාෆිරු මීහුම් බුණුවේ. ෆාලු වෙගෙන්වා ජාදුව එකම්ගා මෙනුවී. මි කුරවාන් වේ.

නසේ හයිතෙරවාකං කශවරි එම්ම කමකශේ ඒති බෑ මීහුන් දේදේ මීහුන්නයි වකිවකින් අල්لهහට්ටක හක්පු මගු හෝදුම්ගා පායිමුව තිබමශේ. දෙන් තියබෑ මීහුම් විශ්නා ෆිකුරු කුරුමශ, තියබෑ මීහුන්ගේ එක්වරිය එබහී මහම්මදුගේ ෆානුගේ කිබෑගා එවවෙස් මොයකමෙන්නෙතේ. ගද වෙගෙන්වා අජාභිග්ගේ කුරින් එයා මෙදු තියබෑ මීහුන්න බිරුවරිකම්ගේ ඛබරු දෙව්වා රසූලක්කම්ගා මෙනුවී එකලේගෆාන් නුවේ.

අදි එවරෙන් බුණානෙත තිමම්මෙන් මිහාරු එකුරවානං ඊමාන් වෙජ්ජයිමුයි දුරුගාවා තැනකුන් එ ඊමාංකං එවරෙන්න ලිබේනී කිහිනකුන් හෙයේ.

0: Tech Talks.
1: मैं प्रोग्राम के एक्सक्लूसिव स्पॉन्सर फाहिपे।
2: बिल तक दक्कन फंसे हैं गोते। म्योती फाहिपे ऐप। बिल तक अंगारा जुमला दो फाहिपे ऐप ट्रांसफर कोल्ला। देंगा महुरी हाँ बिल तक फैसा दक्का निम्मा लम्बी। फोन, फेंग, गैस अधि मीडिया नेट बिल कस देख के ने। रीलोड, रास्टस नूनी डेटा पेक्विस नेगे नेंगे। මේ හැම ඩිජිටල් වොලට දෙනෙම් මස් දෙබෑවෑරු බිල්නු දෙකකින් ලාරිය වීනුවේ නේංගිකෙන් උලේක නුජේන කුරියා ඩිජිටල් පේමන්ට් එක ෆයිපේ මාෆයි
3: ටෙක්ක දුනියන් අල්ගොන්මෙන් කොග්ගෙ මියුලනි කිතපණ දතුරුකන් හඳාන් හුරි කිත පේෆුලන්තු මේ සුවල්ගෙ ජවාබු දතුරු නෙමුම්ගෙ කුරින් අලුගඩු තියෙ හුන් තිරිනා හිස්සා කුරාණ ಟೆಕ್ನಾಲಜಿಯಾ ಸೈನ್ಸ್ಗೆ ದಾರಾಯಂ ಬೊಡೆತಿ ಕುಂಫುಣಿತಕುಂ ಗಿಣ್ಣಮಂದ ಬದಲ್ತಕ ಬಲಾನುಲ ದೂಕೊಲ್ಲಮಕಿ ಕುರಂ ವಾಣೆ ವರುಗೆ ಕಮೆನ್ನು ಮಿಹಫ್ತಾ ಖಾಸ ಟೆಕ್ಕೆ ಎಮ್ಮಿ ಫಹುಗೆ ಖಬರ್ತಂ ಅಡುವ ಹಾಲ ತಿಯವೆಫುಣ ತಯ್ಯಾರ್ತು ಎಹವಿಮ ಖಬರ್ ಫರ್ಬದೆಯಂ ಆ ಬದಲ್ತಕಾಕು ಫರ್ಬದೆಯಂ ಗಿಣಿಸ್ತೇ ಟೆಕ್ಕೆ ಖಬರ್ತಂ ಅಡುವ ಹಾಲಮ ಖಬರು

0: මෙතා ඒරු මම්ම අම්වඩතදවාන එකමක්කුව ශ්ලෝබිවාන. යුසුෆ් කුලෙකුලේ මකුණ මම්මගයල්ලිය ශ්ලෝබිවානත. ඒරු මම්ම වර බිරුගන්නාන එකමකුව ශ්ලෝබිවාන. යුසුෆ් සිදි මතින් ෆුම්මාලිය ශ්ලෝබිවානත. ඒරු මම්ම වරන් හාසුවාන එකමකුව ශ්ලෝබිවාන. යුසුෆ් පාකං ගොස් හඩිකං ඔළුනස් ලෝබිවානත. ඒරු මම්ම වර ලදු ගන්නාන එකමකුව ශ්ලෝබිවාන. යුසුෆ් ගෑගා මාකඩුන් කුරෙහියස් ලෝබිවානත. ඒරු මම්ම වරන් හිනියන්නාන එකමකුව ශ්ලෝබිවාන. යුසුෆ් මම්මං හදියා එද්දිනීම ලෝබිවානත. මම්ම කිහා උෆාවාන අදි කිහා ලෝබිවාන. යුසුෆ් බොඩුවීම වෙස් මම්ම ලෝබිවානත. ආතරි ෆුලා කොම්මෙ හාලතෙක්ගෑ වෙස් කුරෙවේ කොම්ම ඉහසසකා එකු වෙස් මම්මගේ ලෝප්ප බදලෙන් නන්නානෙ. මම්ම අබතුවස් අදිතා අබද වෙස් දරි ෆුලු තෙකෙ වර ලෝබිවාන. වාහක මිනි මොනි
1: හම් වර බොඩ ශුකුරියයිගේ හම් මිකයාදනි වර රීති වාහක එද්දෝ කුදින් ෆිනද තුම්මිද කුරන් හම් මිකයාදෙන් වාහක තිකුදින වර බොඩ කමුදියකම හම්ගේ මිහදියෆෝ වකිවලාන. වස්සලාම අලයිකුම්.
0: වස්සලාම් අලයිකුම්.

0: අලගණ එහෙම මේක වරතම් බේනවනි අලාලම ඕගතරික
1: අලගණ එම්මෙ කුපාවානි අලගණ වෙන්ගේ වාහකතක් ආඩුවා සපෝට් දෙන්න
2: ඉතර අම්මා ලොයිබා අලුව මෙන්න බේනවනි දෙන් බේරුග නිකුමේ ඔලේ අතන් කොලේ රක්කාතර මා හොලේ බේනවනි
3: ಇಸ್ರವ್ವೆಂಗೆ ಖಿದ್ಮಿತುಗ್ಗೆ ಅಗುವಜಂಕು ಎವಿಹುಂಗೆ ಎಹಾರಾ ಮಿಹಾರುಗೆ ವಾಹಕತಕ ತಜರಿಬಾತಂ ಹಿಸ್ಸಾ ಕುರುಮ
4: ದಿವಿರಾಜ್ಯ ಗಡು ಹುಷಾಳನಿ
5: ಮೇಸ್ತಿರಿಂ
6: ಅಂಗಾರ್ದುಗೆ ಮೆಂದುರು ದೇಚ್ಚ ಹಾಯರ ರಿಪೀಟ್ ಬುರಾಸ್ಪತಿ ದುವಹುಗೆರೆ ನುವೆಚ್ಚ ಹಾಯರ
7: ದೇವನ ರಿಪೀಟ್ ಹುಕುರು ದುವಹುಗೆರೆ ಮೆಂದಮು ಎಕೆಚ್ಚ ಹಾಯರು
6: ಹಮೇಕಣಿ ದಿವಿರಾಜ್ಯ ಗಡು

0: ලව කියන්නේ ගේතිී. හම ලව කියල දේ තෙරයකු හම මී මසකතු ගොල ඒරු සම ලව කිය
1: හම
0: එහෙම්බි මබර එක්කහල මිහුන් නැමි උලේ නීදෝ ගේතෙරේ ගෙහෙන් උලේ ඒරුග කියේ ලව එකමකු මිගොත කියා දේශය බුණිමකායේ නුකෙර කියා දේකශය ගල්ලි මෙන්නක දෝ මස්සලනෙන් අලි මි පහරුමි දූ කොල්ලි හම එකම දෙන්රයකුම් ලවෙ කියා දෙ චේන්ගේ ලව හාස කොල්ලානින් කොම් පරත්තකක
1: ලව හාස කොල්ලම් බෑනවනි හම මේ ප්‍රග්‍රම් ගෙනස්තේ හුරියාකු දෙන්න හාසක ප්‍රොඩියුසර් ඇන් හොස් මැඩම්
0: තැන්කියූ ප්‍රඩියුසර් වර මුෆා වැනි ප්‍රඩියුසර් ලව හසකුරන්න එහෙම මි ෆිල්ම් ග හිමනේ ලවේ ගෙනස්තේන හම ඒ ප්‍රඩියුසර් ඇමති ඔන්න කමේ ප්‍රඩියුසර් මී ලව ගෙනස්තේනේ ඉගේ එම වර මුෆා වෙච්ච බද්දලුවීම උෆා වෙටේ කඟෙදේ මකිවෙලාට
1: Thank you.
0: Yeah.

සඳහා ෆ්‍රන්ස් නාත නොද අබනර බේ ිවර් ගුප් ටජ ම ති බද කරම දේ එක නති ජා කාමක න නොවේ එ වර පෝර ගද මචක වගෙන් දානක බදලහිකම රහ න්නාන ගෑම සිගත මෙහ නොවේ කොමිසදා.

එකේ බ්‍රසිීල්ලක් දනු ජය වර රීතුක නගාදින එරිත නගාතිර නොවේ හාදාන හුර එතර වද මතම නගාති බෝල හාදන් බොද නග හදන් බොදම් ොනවාද බොල ගෝතර වනි ගෝද කන ර වර රීතකොම් බොදුම් ොනවාද එඹර ලැ වර බාර බොල දිය මෙච්චගේ අට්ටිහමිනට් කුලේෆ එකෙස්මොන් කුරීග නොවේ කොමතන බරසිල කොන්තන බොල වාදය තමසය කරන ාර්ක කොත බොල අත පුර ොනවාදන පුර ොනවාද බොල මති මත මෙතු හොස්ක දන්ද බෝල පාතුන් හාදන බොත් ැ නම් කර මාකනස් පොලත් ලැ ලැකු පාද ජේ ල පුර තිරිතිරින් කොන්තරක ජිසාද අනක පාතුන් මාකන මාකන කරිය කර කොද නට අන්න මසේ කර කරතිය නොව කොන්තර ගෝ සද අට්ටිහ එමිනට් කොලේ ා අඩිය එමට කොල ෙරු එකෙස්ම කරීග නොව පුරසිල කොන්තන කරිය මෙතුන කෑර සටෝ සටස් පොල කර ජ කර ස් ආක මදස ජල කර දී කෑර අශාර නම්බරු ඩනිද ඩනිද කොටක පුර තිරිත දී බේන කාර විනිශේස විිනිසිියස් බොල වන්න මසක ති විනිසිියස් ො ට මස ක නටව ද ො ර ො ාක කෝනක බේරු ගෙදී බ්‍රසිීලක හතරවන කෝනර මෙච්චික අවන කෝන අඩ්ඩිහ එමිනට් කොල ඒ නොවේ එක බ්‍රසිීල කදනනු ජ බ්‍රසිීලක කෝන නගන නේම ්‍රසිද කෝන නේම නගෑදි කෝනරු පාතුන් දිිෆා කුරි අනක ස්කෝන ගෙදේ බේරුගේ නොව කොන්තේ බොලු ජෙල බ්‍රසිීලගේ ෆස්වන කෝනරු මෙච්චුගේ නෝන කෝන මෙිා ස්නේමනග නේම නගාති කෝනරු මෙිා බෝධන් දිිෆා කුරි නොව කොන්තේ දිිා කුරි බල කසමීර ඒද බේරු ර බෝල බේරු අන් දුකො දුකොල් නක නට්වා තකු පාතු කොතන කර එරත නගාතින් බෝල පහතුන් දිිාකර බෝල නේම ලිබෙන නේම කොතුර කොද නට්වා දේතුමස නට්වා ලැ නේම අධි නේම නේම කඇති කොන්තරය ගස්සාාලි බොල බේ බේරුම් කරින් බොලත් ලැ පොරසිල් කොන්තරය විනිශියස් බොලත කර ජෙ ීති කොරති බේරු කෑර මිනිසිේස විනිසිස් කොටක නගාදන අදිසි විනිසිියස් මිනිස බොල කර ජෙ ලා ාර්කරතිය නේවාක් නොවේ කොන්ත ජය වෙට්ටුන බ්‍රසිීලක විනිසිියස් බෝල ලිබ නොව කොට නො කොට ගන හ දස ක මටක ර බ්‍රසි කොට නට ද නට ර කොතර එතක පා ර ර කර කොතර කොටරක ො ේරත වද මස කර නටවා ල දී කොතර ඇරත වද ල දියර කර කොත ද කර නවා මස කරන ොඩ ගාඩු ොඩ ගා තක පහ ජෙල ඒර බේරු හ මදසම් කොන්තේ දන අඩිය තිීමමිනට් කොලේ අඩි තිමිට කොල ේර එකෙස්ම කරග නොව නොව කොන්තන බෑකොල පහත තිරි කර හොස් ොනවා බල බරසි හ නොව කොන්තන වන්න බොල ැක දය කරිය හක දස ජෙල කර අරමති බේරු කෑර කොන්තර නවර පහතනක මතුර කෑර කොන්තරක දී ජස්සාද එන බෝල ෑ බෑකොල පහත ජෙල කර ොනවාද මස කර බැකල පාත තංකොල පාතු හ දසම අනක නොව කොත බැක පහ ේරත කීපර ද කීප කොටරක ේර බ නොකන බොල ැ ොකම කර මතම ොනවාද බෝල ඒරකර බෝල සසාකර බොලත් ැ බරසිල කො තකර ොනවා නොව කොත බොදු ජ ස් හත බරසිල කොත බැක හත ජසාද කොන්තරක එන කොට කොල්ල පහතුන් සාහක මෙදසබ ජෙහෙද අට්ටිය හතරමට් කොල විච්ච මෙච්චුගේ එකස්මන් කරග නොවේ බරසිල

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවහි රාජ්‍යයේ අඩු
2: අද මෙගටි කාලමංගන තෙම් හම් ජෙෆා වප්‍රේෂෝ මෙල් කර්නල් මෆාර්මන් මොසොන් ගොසොන් සම මැච් ලස ෆවාතේ අල්මංග ආද ප්‍රෝග්‍රෑම් තම් කුරිය දාන මෙහාර ගඩින් ෆහෙජේ මේ දිවහි රාජ්‍ය ගාට